lankaradio.lk. Thrice in was here on Radio Darmstadt auf 103,4 MHz oder DAB. Können Sie auch uns hören. Auf dem Internet gibt es auch Livestream radiodarmstadt.de. Mein Name ist Ranjan Dharmaratne. Ich grüße Sie vom den Heinefest aus. Heute wir senden live vom Heinefest hier in Darmstadt. Und dann gibt es tolle Musik aus Sri Lanka und Bollywood-Musik und einige tamilische Musik. Die alle werden heute hier gespielt in den nächsten 2 Stunden. Aibowan, ob mir Samandene Germany's Radio Darmstadt Jatantra Seve Obavita Gine Lanka Radio Single Vadisatanat Obata Pulwan Apata Samandene FM 103.4 Nattam DAB Ho Em Nattam Loke Kotanaka Sitiyat Obata Pulwan Apata Samandene FM Radio Darmstadt.de Nattam Lanka Radio.lk Web Adaviyen Ada Api Me Vadisatana Gunata Gatha Karanne Haina Fest එලිමානේ සිට රේඩියෝ ඩාම්සත් ස්ටුඩියෝ එකක් අපි සලකස් කර තිබෙනවා හයිනෆෙස්ට් වෙනුවෙන්ම මේ හයිනෆෙස්ට් කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය ඉතාමත්ම දින ගණනාවක් ඩාම්සත් නගරයේ පැවැත්වෙන විශාල උත්සවයක් මේ උත්සවයට අපි සියලු දෙනාම පැමිණ සිටිනවා ඒ වගේම අද ගුවන්ගත වෙන්නේ මේ වැඩසටහන් සමග අපි දැන් සූදානම් වෙලා තිබෙනවා ඔබට ජනප්‍රිය ගීත රසක් ගෙනෙන්න ඒ අතර පළවෙනි ගීතය තමයි සයනිකා Venisum Kepul for a Baladan Gate, Gehurt Sasika Nisansala Suva, then Sistiman, the support Beruan. Asdekapura is signed lead for a Sata Emotionan Daspon, Liebe Sehnsuchtun, then Stillen Momentan Das Herzen Nesel. Mit ihren klaren Istiman, warmen Istiman, Sasika eine Atmosphäre, die gleichzeitig berührt und die tiefer bewegt. Die Melodie trägt eine besondere Eleganz und Liederton wirkt wie ein sanfter Lichtstrahl, der direkt ins Herz quillt. Hier ist für euch Sasika Nisansala mit Asdekapura.

facebook.com/lankaradio facebook site facebook.com/lankaradio අපි facebook ලිපිනේ මතක් ගන්න facebook.com/lankaradio ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ facebook පිටුවට ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.com info@lankaradio.lk උන්සර email address louted@info@lankaradio.lk Sikonun Schreiben. So next lead is gibt leader die genau diesen Moment treffen, in dem das Herz schwer ist und die Gedanken nicht zur Ruhe kommen. Nodaka inna bae ist eine dieser Stücke. Ruan Hetiarati singt hier mit einer Wärme und Tiefe, die sofort berührt. Milan Gita, Ruan Hetiarati ge Janapriyatama Geetayak, etama Nodaka inna bae.

කොත්ත මල්ලි අපිට ඕනි වෙලාවක මතක් කරන්න පුළුවන් සුනිල් පෙරේරාගේ ජනප්‍රියුන්ම ගීතයක්. සුනිල් පෙරේරා අපාතර නොසිටියත් අපිට පුළුවන් සුනිල් පෙරේරාගේ ගීතවලට සවන් දෙන්න. ඒ වගේම කොත්ත මල්ලි ගීත ඉතාමත්ම ජනප්‍රියුන ගීත, ඔහු ගායනා කළ ගීත අතරින්. ඒ වගේම තමා ඔහුගේ ජීවිතය ගැන ඉතාමත් කෙටියෙන් කියනවන ඔහු ශ්‍රී ලංකාවට හිටිය හොඳම ගායකයෙක්. මිට් Kottamalli, Inneren wir uns an Sunil Pereira, eine Legende, deren Stimme und Energie Sri Lankas Musikszene geprägt haben. Auch wenn er nicht mehr unter uns ist, leben seine Lieder weiter und bringen uns immer wieder zum Lächeln. Hier ist die Gypsies mit Kottamalli, das Lied.

0: මතට තිතා.
1: මංචුවල් ගිප්ටස් ලීඩදී ඔබ ග්‍රන්සන් උන් ස්ප්‍රාකන් හින්වෙක් වයිටල් ලේබන් ගන්තීරේ ගං ඉසව්වේ ඉස් ගෙනවසෝ අන් ලීඩ් ඕස්ෆ්‍රෝලිස් අවස්දෙම් හින්දි ෆිල්ම් සංගම් වඩ දීස කලසිස ඉස් පේට ඉන් සිංහල උබතාගන් උන් නීමා හැට ඉන් සර්න interpretieren können als HR Jyotipala. Mit seiner unwechselbaren Stimme hat Jyotipala dem Song eine neue Seele gegeben. Verwendet die Melodie in etwas ergänzend. It was wärmes, it was das tief in dem Herz bleibt. Auch wenn es eine Kopie des Originals ist, trägt seine persist eine besondere Sri Lankese Eleganz, die auch heute Gantire Gita berühmt ist. Hier ist die Ois Gantire Gangisave gesungen vom HR Jyotipala. Milan Gita, HR Jyotipala Gita. මේ ගීතය ඇතුළත් වුණ සංගම් චිත්‍රපටයේ සංගම් චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතයක අනුවාදයක් තමයි මේ ගීතෙන් ගායනය කරන්නේ මේ එච්.ආර්. ජෝතිපාල ගන්තිරේ ගන් ඉසව්වේ.

කටහඬ අපට මතකයි. චූඩමාණිකේ බලාලා යනවා මේ අපි. ඩෙස්මන් සිල්වා අපේ අතර නොසිටියත් ඔහුගේ ඉතාමත් හඬබර ගීත වලට නැත්තම් බයිලා වලට අපිට පුළුවන් සවන් දෙන්න. තවමත් වසර ගණනාවක් ගියත් ඒ ගීත අමතක නොවන ගීත බවට පත් වෙලා හමාරයි. අපි දැන් සවන් දෙමු තවත් ඔහුගේ ජනප්‍රිය ගීතයකට, චූඩමාණිකේ බලාලා යනවා මේ අපි. මේ චූඩමාණිකේ ඉනරන් විය උන් ඩෙස්මන් ද සිල්වා ආයන ස්ටිම ෆොල ලේබන් ෆ්‍රොයිඩ උන් බයිලා රිතම් මූස් අව වෙන්න නිස්මය දායිස් බ්ලයිප් seine Musik lebendig und bringt uns immer wieder zum Lächeln. Hier ist Chudamanike mit Desmond de Silva.

මීලනමා සූදානම් කළ තවත් ලස්සන ගීත මේ ගීතේ ගායනය කරන්නේ සුරේස් ගමගේ. ඉතාමත් ලස්සන ගීත මේ ගීතය ඇතුළත් වුණා ස්වීට් ඒන්ජල් කියන චිත්‍රපටයට. මෙත් සිහින මනමාලි බ්‍රින්ක් උන්ස් සුරේස් ගමගේ ආයනම් සෝන් ෆොල සාත්ලිස්කයිට් උන් ට්‍රොමිස රොමන්ටික් දි මෙලොඩී ට්‍රෙක් දීස බෙසොන්දර ෆිල්ම් අටමොස්පේර දි හැසුන් එනරුගන් මිටයිනන්දර පබින්ඩ. Hier ist Sina Manamali aus Sweet Angel und Suresh Gamage.

ශානිකා මදුමාලිගේ ලස්සන ගීත අතරින් මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණා. මගේ පුංචි කුඩේ ශානිකා මේ දවස්වල පදිංචි වෙලා ඉන්නේ ජපානයේ. නමුත් මේ ගීතත් ඉතාමත්ම ඕන දිනක අහන්න පුළුවන් ගීතයක් තමයි. මේ මා සූදානම් කරේ මීළඟට වාදනය කරන්න. මේ මගේ පුංචි මැණිකේ මගේ පුංචි කුඩේ ස්ප්‍රින්ග් ශානිකා මදුමාලි ආයින් Lead for a warm and night in a rungan era samta steamer trek these a besondere misung aus liebe nostalgie und eine hauch von traurigkeit. Hier ist mage punchi kude mit kanika

මීළඟට අපි සූදානම් කළා තවත් ලස්සන ගීතයක්. ඒ තමා සරම. සරම ගීතේ මීට වසර දෙකකට පමණ පෙර තමා ගුවන්ගත වුණේ. සරම කියන ගැන අපි අලුතෙන් සිංහලෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගීතේ ගායනා කරනවා රාජීව් සෙබස්තියන්, ඩෙස්මන්ද සිල්වා, සුනිල් පෙරේරා සමඟ ඇනස්ලි මාල්වැන්න. මේ ගීතේ ඉතාමත්ම ලස්සන ගීතයක්. මේ ගීතේ පදමාලාව ලියා තිබෙන්නේ රාජීව් සෙබස්තියන් විසින්. අපි සමන්දමු ඒ ගීතයට. ඊට පෙර මා කැමති මේ ගීතය ගැන ජර්මන් වලින් යමක් කියන්න. සරම ඉස් මෙයාලස් නෝ අයින් සෝන්, ඒ ඉස් අයින් ස්ටුක් කුල්ටුව, අයින් අවුගන් සිංක් වින්කන්, අයින් මියසිකාලිස ෆෙස්ට්. When Rajiv Sebastian, Desmond De Silva, Sunil Pereira und Anasli Malvenne zusammen kommen in state diese besondere Mischung aus Humor, Rhythmus und echter Sri Lankese Lebensfreude. Der Titel spielt auf die traditionelle Saroma Kleidung an lockere, bequemes Kleidungsstücke, das ist in vielen asiatischen Ländern getragen wird. Es steht für alle Tag, ein für Leichtigkeit, für das einfache Leben, und genau diese Gefühle fängt der Song ein. Ein bisschen Spaß, ein bisschen Nostalgie und ganz viele Charme. Auch wenn einige der Künstler nicht mehr unter uns sind, bleibt diese Musik lebendig. Sarama erinnern uns daran, wie viel Freude sie uns geschenkt haben. Hier ist euch Sarama.

0: සරම අඳිනගෙනයි දන්නේ සරමි පහසු වේ තරම
1: සතුපාට හද ගැස්ම බ්‍රිංගම් කියන්නේ අසන්ති මදුවාරි සමග හන සම්පා කියන ලස්සන ගීතයක්. මේ ගීතය මුලින්ම ගායනා කරේ අසන්ති. අපි දැන් සවන්දෙමු ඒ ගීතයට අසන්ති සමග රතුපාට හද ගැස්ම. මේ රතුපාට හද ගැස්ම බ්‍රිංගන්නේ අසන්ති මදාවි උන් හන සම්පා අයින මොඩර්න ක්‍රාෆ්ට්වල සෝංෆොල ගෙපුල උන් වයිබ්ලිස එනර්ජි. Die Mischung aus sanften Vocals und starkem Beat schafft diesen besonderen Moment, der sofort ins Herz geht. Hier ist Ratupata Hadagasma.

අපිට සිටින ගායකයන් අතර භාතිය සන්තෝෂ් ඉතාමත්ම ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක්. මේගොල්ලුන්ගේ මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුණ ලම්බැන්දී කොමලියේ මේ ගීතය ගායන කරන රන්දිර් සමග එකතු වෙලා ඉතාමත් හොඳ මික්ස් එකක් කියලා කිව්වොත් හරියට මාරි. අපිට පුළුවන් මේ ගීතයට දැන් සමන් දෙන්න මේ භාතිය සහ සන්තෝෂ් සමග රන්දිර්. Mit Lambendi Komelie bringen Bhatia und Santos gemeinsam mit Randir diesen besonderen Mix aus moderner Energie und sanfter Romantik. Ein Song, der sofort Wärme ausstrahlt und typische BNS-Magie trägt. Die seit Jahren Sri Lankas Musik prägt, hier ist Lambendi Komelie mit BNS.

ශ්‍රීලංකේට සෙරප්පුව ගැන කියන්නේ ඉතාම ජනප්‍රිය ගායක කණ්ඩායමක් කියලා කිව්වත් හරියට හරි ෆන්කි ඩර්ට් සෑන් මදුමංගේ සමග මුරාද් උවේස් මේ ගීතය මේ තුන්දෙනා ඉතා ලස්සනට කියනවා. ඒ වගේ මේ ගීතයේ තාලය වගේම ඉතාමත් ලස්සන ගීතයක් කියලා කිව්වොත් හරියට හරි සෙරප්පුව බ්‍රින්ක් දීස මොඩර්න ප්‍රෙෂන් උන් එනගි ගෙලාඩන සවුන් මිටෙන් ෆන්කි ඩර්ට් සනාල් මදුමගේ සහ උන් මුර්ෂාඩ් හුයිස් පර්ෆෙක් මිටයි නන්දර පබින්ඩන් අයින් සෝංක් පොල රිදමුස් හුමෝ උන් උන්බනාන් ෆ්ලයා උවබානම් යුංගලො මුසේන පවෙක් හේස් සෙරප්පුව.

කංචන අනුරාධි කියන්නේ නැගියන ගායිකාවගේ වගේම ගේ ගීත සියල්ලම වගේ ඉතාමත් ආදරෙන් අපේ රසිකයන් වන්දගන්නවා. ඒ වගේම තමයි රසික ඇගේ ගීතවලට තියෙන අලුත්ම හැඟීමක් නිසා නවතම ගීත කලාවක් කියලා කියන්න පුළුවන්. Mit Opada singt uns Kanchana Anuradhi einen Song voller Gefühle und stiller Stärke. Ihre warme Stimme trägt diese besondere Mischung aus Hoffnung und Herzschmerzen, die sofort berührt und nachklingt. Hier ist Opada mit Kanchana Anuradhi.

මිලන් ගීත ගුණදාස කපුගේ අපෙන් වෙන්ව ගියත් අවුරුදු ගණනාවක් වුණත් ඔහුගේ ගීත ඉතාමත්ම ජනප්‍රිය අදටත්. Next lead from the Gunadas Kapuge sing the lead bass spielen final best lead from them Gunsa Stukan.

0: lankaradio.lk.
1: මීළං ගීතය මා සූදානම් කළා ඔබ වෙන උමාරියාගේ ගීතයක්. ඉතාමත් ජනප්‍රිය ගීතයක්. මේගේ වීඩියෝ එක ඉතාමත්ම ලස්සනයි. ඒ වගේම තමයි නෙක්ස්ට් ලීඩ් ෆෝන්ඩේ උමාරියා.